ඉස්කාරයන් ඉදව කවුරුවන් මේක තිත්තයි මෙත්ති උමට තයි මලි කනුවා කනනේ කනුවා උපංගායිම තයිකුමයිලා තාවුමා කිංගයි කිංග කිංග කිංගන් මෙතු කවුරුවා මලි එම කිංගන්නේ කනේ දාහත් තවෙන්නේ මොනික කවුද හවම තයිකන් අපි තයිකන් ඉනි උරන් දෙවිනානි තාබනි තාබනි මෙතු කවුරුවා මා කිංගන් මෙතු කවුරුවා මලා තේම අහුම් දෙකුටාගානේ

නම ටක්වා අනානක් කොකසිනික්ට බුද්ජවාලුන්නම් මට තැයිවාහක් ජීත විනිියුලුන්ක සියන කයජුක් සෞන්න කලුවක් පුම කපියලාක සන්න කලුවක් පුමට මානය පොටිටුන්න අපොත් නැතරක්තා පලවචනෙන්ම රෙල්ලුබික අපට ඉන්නවම නතිහ තකන්නන්න සුවක් පලියල්ලුම කියවල්ලියල්ලුම කයමත් කෑයවලු යුක් සව පසුක්තුක් සව හත්තම්න කලුවක් පුම තැයිකෝනානක්කු කහව ජිජුන්නන ඉත්තුවලුමට තකනන්න හොක්තු විනාර ගුන්නවල මකටක් මනව කෙල්ලිගනි එමටයි කොල්ල හොත්තයි අල්ල හොත්තයි ප යතුන් ලොක්තු විනිීල්ල අද උක්කවන්නේ තරගන්න ඇවිනි හුරු යුගයව ලොක්තු විනිවගම නොක්තු විනිවගම ගෝ තයිත්තයි කුණු මෙල්ලු අයුක්කනු තැයිමලි තක්කුවව පක්තනිතු පං මට උබ්බලෝකය තුපලක් කෙන්දගේ හව ජික්කයි තන්නක කිල්ලුකේනු ජරයක් සම කනුවිත්තු විනිවගලුව කියතු සවල්ලක්තාගින් බෙජකලතාන්න නදිය කාසී විනි උත්තනම් මඟා ඉනිවගයක් සම තැයිමලි තැයික්කුව හයි මට ඉතක් සෙමලුම් මට කිසියද හවලිජාව ලොක්තු විනිවගම ඔබම ඉනි ආහල්ලයි නුජරයක් සම අනානග තුපක්තු සවන්නුම තකරන්න සේරුමලක් තිල්ලුම හොවමලක් තිල්ලුම තැයිම කොත්තලොක්තු විනිවගම තැයිකන ඉගලුවික කටගනි තකරනනි මනුවන් මනුව මනුව කිල්ලිගනි කොත්තතු කෙව්තතු ඉන්න ලොක්තු විනිවගම තැයිකනි තන්න තැයිකනි පියාගලාන මුල්ලුම ඉනුජරය හරම ඉනි උත්තක්පුන් ඔබ්ලුමි ඉනුයගය හක්ට විනිවගම ඉසි මජව මිසු උත්තක්පුන් ඉනුයගය හක්ට විනි ලගිත්තුූජා උටිකික්ක නොම්මිගක් කුරිතාන්න තැයිකන පිය කලා උල්ලුම තැයි මෙත්තු විනිවනක තැයි මලි ඉනුයගයක් සමහාවලියවුලුන්නගම තාක්වා තැයිම හොක්කවගමයිලා අටාතක ඔබන් නිගෝන්නන ඩිවිජලි ජවාරුන්න මල යුක්ත හංකලවාගම එදා ඉනුපලි පියාගවුකල්වහ මදෙමා ඉනුටුවක් පත් මාන්නමුත් අන්නරින් අන්නරින්මත් අන්නරිමම්මත් අන්නරිගත්තිකුටයි මංත් තයිකංගඩි ජවා තයි මයිතවුමෙන්මත් පියකලා මුගලුවක් පහන ඉත්තුූ කළුවක් පත් අන්නක ජවුන්නම්මත් ඉනුලියමුින් නක් පිළිමාමයු ඉනුලියමුණ සවා සිවුමුම්මත් හවජිමගත්ත තැයිමලි තැයිකන තාතම නක්ලිගින් මාමන්නේ නක්ලිගි විජුව නොම්මාග තාතම කළුවක්තාමානි ඉනුරිජ නැසවාගය හාම ඉනුරිජවන සවත්තල ජක්තු විනිවගම තැයික්කවා කෙත්කෝල්ලගේ උත්තම් නම් මඟට කිසියන කවජි මං එතක්ක අං අක්පාක්තුකවටව ලොක්තු විනිව ගමනල නොං ඉත්තොක්තක් බනිනු නලින්නේ හවරිජවගම කෙවුමලක් තිල්ලුම කොවාමලක් තිල්ලුම හවරිජවලගම තැයිම අක්පාක්තුකවටව ලුක්ෂා ලොක්තු විනිව ගම ටක්කුනුව ඉලටක් බනිනු නලකුල් නොනලින්නු ටක්කුනුව අසු ඉල්ලාලි තැයිම තැක්පුුව ටක්කුනුව නානක් කොටින්නු තමක්වයින්වෙන් කටි ලොක්තු විනිව මත ඉලා ඔබත් තාකුණුව ඔබටන අක්කලොත්තු විනිවමට අන්න ඉල්ලු අමට ඉල්ලු යුක්ෂවන පක්කකුරුක්කත් වලය සවුනක්කු නම වාසි ඉල්ලු අන්නයි අන්න ඉල්ලු තැයිකුම් ආලොත්තු විනිනල නොන් ඉච්චොක් තැහිමලි උනික්කග දුසිකිවල ඔක්ටක අටොක්සෝකු තැයිමකෝ අනුන්දහන් ඉච්චය ලොත්තු විනිවන අනුන්දහන් ඉච්චය ලොන්දගම අල්ලා සුලි යුක්ෂව ඉත්තූ කළුව තක්කනු අලුන්නේ ඉනලුවක්ක අල්ලා වාගු ලොක්තු විනිවගයන්ගේ තැයිමවුනු කවදව සෝම වලවකල වක්තුම තැයිමෙන්න තැයිමෙන්න්නකොම ඉනිවසි හලොත්තා ලම්දකය ඉසිමංවාසිමුවල වක්තුම උනික් කවදව සෝම වලවගම එක්කවික්කලුන්නේෙක්කු වල්ලා හවාගුලි ලොක්තු විනිවු මත අනුන්දහන් අනුන්දහවුන්නැක්සුමලු තැයිමෙත්තු විනිවගම හක් හවාගුනිකුම අනුන්දහවුන්නැක්සුම තා නොහෝසිමවා උහෝසේ වල හෝසිමුවක් පලව ජෙමිත්තු හෝසේ වලවක්තු හවජිමජුතික ජග යකවික්කලුන්නේෙක්කු වඩලා හොවාගොලිල ඔක්තු විනිවු මටක් තැයිමලි හවජිල ගමිකක්වනු නලී තැයිම හොක් අන්නයි තබුව ඔවටින්න නානකුරින්වක් දිල ඔක්තු විනිවු මට අපාටවක්ත යුක්ෂවලුන්න ගමින් තබුව කටිලිල ඔක්තු විනිවු මට නානකුටින් ඔබටින්නු නිලා තැයිමානල් ලික්කිතවටවුල්ලුමකෝ කොම්මියුද්‍යව හට ලොක්තු විනිවු ගියලොක්තු විනිවු වල වක්තුමටමක් කොනවා අන්නනු කොම්මියුද්‍යවලිලොක්තු විනිවු වල වක්තුම නල්ලික්කිතවටවුලොක්තුම කිසියන හුවක් චිලිතුවින්න හට්ටක්තු විනිවු ලොක්තු විනිවුලුම තැයිමවුනික්කවද්‍යවල ඔක්තුම තාක්කුණුමටමක් කොනවා අන්නනු නල්ලික්කිතවටවුලගලු අසුම කොම්මියුද්‍යව හට්ටක්සුම තැයිම හුවක් චිලිතුවින්න බක්සුම තැයිමෙත්තු විනිවුගයක් සමවුනික්කවද්‍යවල ඔක්තුම කිසියනි තැයිම අතාත ඉලා තැයික්කව ඉසුමන් මයිතුන්න ලවමිතුවලව මටමක්කුව සිබොලගජපුත් තමක්කුව කනු ඉනුලි චිදරය හන්නමික්තව හවජිමජවලූලව මට හවජිමජුම්මගයලූලව මට ඉලා කෙත කහුඩින් ඉන්න කිසිමං ඉතුවන්න ෝකට තමක්කුව හන ඉන්නගේ බලවක්ටගෙන්න්නේ ඉලඟින් හවජිමජවලීම අන්න නරුනං ඉත්ත කනු